0: Dunedin women of any singing ability to come along and learn with them. This is a great opportunity to learn some basic singing skills that will allow you to perform a four-part harmony without any accompaniment. Open nights will be held on Tuesday nights from September 22nd to October 20th at 3 Prince Albert Road, South Dunedin. Email inquiries@dunedinharmony.org for more information.
1: That was the community notice board on ORFM Dunedin. To place your item on the notice board or to listen again, please look for the link on our website oar.org.nz. You can also send an email to community@oar.org.nz.
2: Otago Access Radio, me element horawa oba wetagene enne Sri Lankiya geetha kshetre swarnamaya dashakayan thula bihivu agraganya geetha nirmana asorin ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. සත්සරරාව මියුරු ගීතාවලිය සමග එකතු වන්නට සැමට ආරාධනා අදත්. 2026 වසරේ ඔක්තෝබර් මාසේ 10 මාසේ 7 වෙනිදා හරියටම රාත්‍රිය 7යි වෙලාව නවසී ලන්තයට. ඉතින් ඔබ ලෝකේ අහගෙන ඇති වෙලාවේ පොඩි පොඩි වෙනස්කම්, ඒ වගේම ලොකු වෙනස්කම්ත් ඇති. කොහොම නමුත් නවසී ලන්තේ වෙලාව රාත්‍රි 7යි හරියටම. ඉතින් 7 කනිසම වැදෙන වේලාවටම ඔබේ නිවසට රැගෙන එනවා මියුරුගී සමුච්චයක් සුන්දර වසන්තයේ තවත් දවසක.

ye masita kavi liyana ayuru hiru eliye penenne ma kaviye liyu mohte sanda kirana vihindunut mage kaviye sangaveida malanika sanda eliye yata dilena e muhuna kandulu bindu nosalamin balagena innavita masita liyu rasa kaviye ahasa uduran yaddi mage denit bondu vela elluna man ahase DMA ගුණවර්ධන නවසීලන්තයේ අපි කවිසරණියේ WhatsApp සමූහයෙන් තමයි ඒ අපූරු පදපෙළ උපුටාගත්තේ.

ගීත කණ්ඩයක් එක්ක ගීතයක් එක්ක දැහැන්ගත වෙන්නට පුළුවන් නම් ඒ කාන්සිය මාන්සිය නිවී යයි. ඉතින් විශේෂයෙන්ම ඔබ මේ අපතෝරණ ගීත අයත් කාලයට, ඒ කියන්නේ 1970-80 දශකයන්ට අයත් නම් දරුවෙකු වැඩිහිටියෙකු දරුවෙකු හෝ වේවා වැඩිහිටියෙකු හෝ වේවා ඉතින් ඔබව රැගෙන යාවි මේ ගීත අතීතයට. ඔබේ මතකයන් අවදි කරાવી මේ ගීතවලින් ඔබේ අතීතයේ මතකයන්. මියුරු මතකයන් වෙන්නත් පුළුවන්. අමීරි මතකයන් වෙන්නත් පුළුවන්. නමුත් සෑම මතකයකම තිබෙනවා ගත යුත්තක් සුන්දර බවක් අවසානයේදී විශේෂයෙන්ම මේ ගීතත් එක්ක බැඳුණු. ඉතින් සත්සරාව තුලින් ඔබ වෙත අපගෙන එන්නේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ ඒ කාලේ කිව්වේ 1970-80 දශකයේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ බිහි වුණු විශිෂ්ටතම ගීත. ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ වැදි ගීතයටත් හිමිවන්නේ බොහොම වැදගත් ස්ථානයක්. ශ්‍රී ලංකාවේ බොහෝ ගීත තියෙනවා මේ වැදි ගී ඇසුරින් දැනුණු

වෙලාව පස්වරු හත පසු විනාඩී 24යි. මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. කතා කරමින් සිටියේ වැදි ගීත, එහෙම නැත්නම් ආදිවාසීන්ගේ ගීත ඇසුරින් ආදිවාසීන්ගේ සමාජයේ ඒ සමාජයේ චර්යාවන් ඇසුරින් බිහි වුණු ගීත ගැන. ඉතින් ඒ කාලෙක 6 වෙනි පෙරකුම්බා රජුගේ අන්තක්පුරේ සිටියායි කියනවා වැඩි විසාවක් මේ වැඩි එහෙම නැත්නම් ආදිවාසි ජනතාවට ඒ කොට්ටාෂයට අයත් කාන්තාවක් විසාවක් විදිහට ඉඳලා තියෙනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ රජතුමාගේ අන්තක්පුරයේ. ඉතින් මේ බිසවට දරුවෙක් සිටියාලු. ඉතින් ඇය මේ දරුවා නැලවීමට මේ ආදිවාසීන්ගේ එහෙම නැත්නම් මේ වැදි ජනතාවගේ වැදි නැලවිලි ගීත භාවිතා කරා කියලා ඒ ගීත අප්‍රසිද්ධ සාහිත්‍යයේ තිබිලා තියෙනවා. ඉතින් ඒ සුරින් ඉතාමත් මියුරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. ආචාර්ය පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සහ සමිතා එළඳතේ මුදුන් කුටුව විසින් ගැයෙන ඉතින් මේ ඒ ගීතය.

වෙලාව පස්වරු හත පස්වේ විනාඩි 41 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ප්‍රබුද්ධ සේකර පිටුවෙන් උපුටා ගන්නවා තවත් අපූරු පද පෙළක් රචනය ඉන්දිකා. දුවන සිත දෙස පැත්තකට වී බලා ඉන්න. සිත බැඳෙන හැටි බැඳිලා විඳින හැටි. සිත බිඳෙන හැටි බිඳලා බිඳිලා විඳවන හැටි. ගුගුරන අහසසේ කෝපයෙන් පුපුරන හැටි. කුණාටු මුහුදසේ ශෝකයෙන් වැළපෙන හැටි. නිසල විල් දියසේ හිටි ගමන් නිශ්චල වන හැටි. හඳ පහන් රයක්සේ සෙනෙහසින් පිරෙන හැටි. මේ සිත ඔබට නොවී පැත්තකට වී බලාගෙන ඉන්න. ප්‍රබුද්ධ සේකර පිටුවෙන් උතුරා ගන්න ඉන්දිකාගේ සංකල්පනාව

අවක ඇය පතා දෙවියන්ට යදින්නට අපි දෙවියන් ඇති තැනකට දෙවියන් අපි දෙවියන් ඇති තැනකට යම් මොකද මේ ලෝකයේ දෙවියන්